අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000හි 98.5 තරංග මාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අකණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: kena longkri nak kudu anten opra betul tilina kirina marka kata sandeshaya sabagareya
1: ආයුබෝවන් සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. වෙනද වගේම සභාවෙන් අවසරයි මම තිලක් කමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: ඉතින් දේව සභාගාරයේ වැඩ කටයුතු පුරුදු විදිහට ආරම්භ කරනකොට ඉතින් අපිට හැමදාම විශේෂ මාතෘකා විශේෂ අමුත්තෝ සභාගාරයේ ඉතින් ඔහොම තමයි අපේ වැඩ කටයුතු කරන්නේ.
2: ඔව් මං හිතන්නේ අද අපි කතා කරන්න යන මාතෘකාව ශ්‍රී ලංකාවට සම්බන්ධ මාතෘකාවක් ඒ වගේම
1: බැරෑරුම් මාතෘකාවක්.
2: බැරෑරුම් මාතෘකාවක්
1: සංවේදී මාතෘකාවක්.
2: සංවේදී මාතෘකාවක්. පොඩි පැහැදිලි කිරීමක් කළොතින් මේ මාතෘකාව කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක් වී තියෙන පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වන අවස්ථාවකයි අපි ඉන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවේ එවකට හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ඊට ඒ සම්බන්ධ සිද්ධි මාලාවන් ගණනාවක් හරහා මේ වන විට විශාල පොළුල් කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම සුරේෂ් සලේ මහතාට අදාළව සිදු කෙරෙන්නා වූ නඩු කටයුත්තත් මේ වන විට සිද්ධ වෙමින් පවතිනවා. දැන් මේ නඩු කටයුත්ත ගත්තොතින් කිසියම් විදිහකට සුරේෂ් සලේ මහතාගේ පැත්තෙන් ඉල්ලීම් කීපයක් ඉදිරිපත් වුණා. ඒ වගේම රජයේ පැත්තෙන් උත් මේ එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් උත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා මේ මත ගැටෙමින් තමයි ආන්දෝලනාත්මක විදිහට මේ කටයුත්ත ඉදිරියට ගමන් කරන්නේ. දැන් මීට අදාළ නඩු කරය විභාග වෙන අවස්ථාවේදී එක්තරා තුන්වෙනි පාර්ශවයක් මේ නඩු කටයුත්තට අදාළව ඉල්ලීමක් කරන්නට අධිකරණ ශාලාව තුළ නැගී සිටිනවා. මේ නැගී සිටිනට සිටියට පසුව ඔහුගේ ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්නට නීත්‍යානුකූලව අවසර ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී රජයේ පාර්ශවයේ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයේ මේ අදාළ අධිකරණ කටයුත්තේ නීතිකෘත්‍ය ඉදිරියට කරගෙන යන දිලීප පීරිස් නීතිඥතුමා කිසියම් විදියකට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. මේ පුද්ගලයා නැත්තම් මේ ඉල්ලීම ඉදිරිපත් කරපු තුන්වෙනි පාර්ශවයට අදාළව ඔහු හිටපු හිටපු නාවික හමුදාවේ නිලධාරියෙක් මම ඔබට අවස්ථාව දෙන්නම් ඔහු හඳුන්වා දෙන්න. ඔහු පැළඳගෙන හිටපු පදක්කම් වලට ටිකක් අවාඥා සහගත විදියට තහඩු කෑලි ලෙස ආමන්ත්‍රණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ දිලීප පීරිස් මහතා කටයුතු කරනවා. මේ ප්‍රකාශය මෙවැනි විට ශ්‍රී ලංකාව තුල දැඩි ආන්දෝලනයකට ලක් වී තිබෙනවා. විශේෂයෙන්ම ජාති මාමක දේශ මාමක ඒ වගේම රණවිරුවන්ගේ සේවාව මහත් උසස් ලෙස අගය කරන බොහෝ දෙනෙක්ගේ දැඩි විරෝධය මේ සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙනවා. මේ ගැන කතා කරන්න තමයි අද අපි සභාගාරයේ වෙලාව වෙන් කරන්නේ.
1: ඔව් අද සභාගාරයට ගොඩ බදින්නේ අපිත් එක්ක මීට කලිනුත් රණවිරු සැමරුම වාර්ෂිකව කරන රණවිරු සැමරුම ගැන කතා කරන්නටත් ඔහු අපිත් එක්ක මීට කලින් සභාගාරයට ගොඩ වැදුණා. ඒ නිසා සභාගාරය ඔහුට නොපුරුදු තැනක් නෙමෙයි. අපිත් එක්ක එකතු වෙන්නේ වීර වික්‍රම විභූෂණ රණශූර දේශපුත්‍ර ශාන්ත ජයතිලක එතුමා විශ්‍රාමික බලපන්ති ලුතිනන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමයි නියෝජනය කරේ වැඩ කළේ. එතුමා රණවිරුවෙක්ව සක්‍රියව ක්‍රියාන්විතයේ යෙදෙන කාලයේදී
2: ශාන්ත ජයතිලක රණවිරුවාව අපි සභාගාරයට තම උණුසුම් ලෙස පිළිගන්නවා. අයබෝන්
3: අයබෝන්.
1: ඉතින් ශාන්ත මහත්තයා ඇත්තටම මොකක්ද මේ අධිකරණ ඔබ මේ පහුගිය දවස්වල තිබුණු මේ අධිකරණයේ මේ කටයුත්තක් සඳහා ඔබ සහභාගී වෙනවා. මොකක්ද මේ අධිකරණ ශාලාවේදී අධිකරණ භූමියේදී සිද්ධ වුණේ? මේ සිද්ධිය මොකක්ද?
3: මේ අධිකරණ භූමිය තුළ නීතිකෘතියක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිකෘතියක් ක්‍රියාත්මක වෙනවා. B35882/24 කියන නීතිකෘතිය. ඒ නීතිකෘතියේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්නවා. පළවෙනි සැකකරු පොලිස් කොත්තාපල් යාසින් බාබා ජෙකිල් පාස්. දෙවෙනි සැකකරු පොලිස් පරීක්ෂක සුජීව සමන්ත. තුන්වෙනි සැකකරු තමයි මේ ජෙනරල් සුරේෂ් සල්ටේ. මේ නීතිකෘතියේ ඒ සැකකරුවන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳව හරි ඔවුන්ගේ වරදකාරීත්වය පිළිබඳව හරි තීරණය කරන සාක්ෂියෝ කරුණු ඉදිරිපත් කරන්නට නෙමෙයි මම අධිකරණය වෙත ගියේ. මම අධිකරණය වෙත ඉදිරි ගියේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 260 වෙනි වගන්තියට අනුව මෙම නීති කෘත්‍යතා පාස්තු ප්‍රහාරය නිසා අතෘප්තියට අගතියට පත්වෙච්ච පාර්ශවයක් විදියට ගරු අධිකරණය විතර කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඒක මට තියෙන අයිතියක් නෛතික අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම උඩ මේ නීති කෘත්‍ය සම්බන්ධයෙන් පැන නැගෙන මට ඇති වෙලා තියෙන අතෘප්තිය නෛතික වශයෙන් මේ නඩුකට නීති කෘත්‍ය සිද්ධ නොවීම පිළිබඳව ඉදී මම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙච්ච නීති කරුණු තමයි පළවෙනි කාරණාව අධිකරණය ක්‍රියාත්මක වෙන්න ඕනේ අධිකරණයට පැවරලා තියෙන අධිකරණ බල සීමාව ඇතුලේ. ඒ අධිකරණයට බලයක් නැති දේවල් කරන්න අධිකරණයට හැකියාවක්
1: නැහැ.
3: සත්‍යවාදී වැලකීමේ පනතට අනුව මේ මෛත්‍රීවත් අධිකරණයට පැවරෙන බලතල ඉතාමත්ම පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ යටතේ සත්‍යවාදී වැලකීමේ පනතේ 7 වෙනි වගන්තිය මගින් මෛත්‍රීවත් අධිකරණයට පුද්ගලයන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ පරතේ 8 වෙනි වගන්තිය මගින් පැහැදිලිව දක්වලා තියෙනවා පොලිසිය මගින් මෛත්‍රීවත්වරයා වෙත ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ ප්‍රකාශ දියුණුම් ප්‍රකාශ දියුණුම් දීකින් දියුණුම් මත ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම 8 වෙනි වගන්තියෙන් මෛත්‍රීවත්වරයාට බලය පවරලා තියෙනවා. 9 වගන්ති දෙකෙන් මෛත්‍රීවත්වරයාට බලය පවරලා තියෙනවා. ත්‍රස්තවාදී වැලකීමෙන් පටතේ 9 වෙනි වගන්තිය යටතේ රැඳුම් භාරයට පත් කරනු ලබන සැකකරුවන්ගේ රැඳුම් නියෝගයේ මෛත්‍රීවත්වරයාට පැය 48කට පසු අතුරත් කාලය තුලදී ලබා දුන්නාට පසු ඒ සැකකරු රඳවා තිබෙන ස්ථානයේ ගිහිල්ලා පරීක්ෂා කරලා ඔවුන්ට වදහිඳනට ලක් වෙනවද ඔවුන්ගේ සුබසාධන කටයුතු ඔවුන් සුදුසු තැනක තියෙනවද මනුස්සත්වයට සුදුසු තැනකද ඔවුන්ව රඳව තබන්නේ මේ සියලු කාරණා පිළිබඳ පරීක්ෂා කරලා ඔවුන්ගේ දුක් ගැනවිලි හොයලා බලලා ඔවුන්ගේ සුබසාධන ඔයා බැලීමේ වගකීම මෛත්‍රීවත්වරයාට පැවරෙනවා. 9A සහ 9A වගන්ති වලින් ඊට අමතරව මෛත්‍රීවත්වරයා වෙත ත්‍රස්තවාදී වැලකීමේ පනත යටතේ වෙන කිසිදු බලයක් පවරලා නැත. ත්‍රස්තවාදී වැලකීමේ පනතේ 15:1 වගන්තියට ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මෙම පරතයට වරදවල් සඳහා නඩු විභාග පැවැත්වීම පිළිබඳව. ඒ කියන්නේ ඒ සම්බන්ධ විමර්ශන සියල්ල අවසන් කරලා ඍජුවම මූලික විමර්ශනයකින් අධිකරණයේ පැවැත්වෙන මෛත්‍රීවත් අධිකරණයේ පැවැත්වෙන මූලික විභාගයකින් තොරව ඍජුවම මහා අධිකරණය වෙත අධිචෝදනා බාර දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ අග්‍ර විනිසකාරවරයතුමා තීරණය කරන පරිදි එක විනිසකාරතුමෙක් සමග ජූරි සභාවක් හෝ ජූරි සභාවක් නොමැතිව එක් විනිසකාරවරයෙක් හෝ විනිසකාරවරු ත්‍රිදෙනෙක්ගේ ස්ථිර මහා අධිකරණ විශේෂ විනිසකාර සභාවක් ඉදිරියේ නඩු විභාගයේ පැවැත්වීම අග්‍ර විනිසකාරවරයතුමාට තීරණය කරන්න පුළුවන්.
1: ඒ මහා දැන් කෙටි බාධා කිරීමක් කරවතින් දැන් මේ නඩු කරයට අදාළව මේ වෙන විට තවමත් මහේස්ත්‍රාත් උසාවියෙන් නඩු පවරලා නැහැ. තවමත් රඳවුම් නියෝග මත තමයි සුරේෂ් සලේ මහතා රඳවාගෙන ඉන්නේ. දැන් ඔබතුමා එදින මේ නඩු කරයට අදාළව උසාවියට ගිහිල්ලා අතෘප්තිකර භාවය ප්‍රකාශ කළාම දැන් ඔය කියන නීති ප්‍රතිපාදන තියෙන බව සැබෑව. නමුත් ඒ අතෘප්තිකර භාවය ප්‍රකාශ කිරීමට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ සුභවාදී පිළිතුරක් ඔබට ලැබෙන්නේ නැහැ. මොකද්ද මෙතන සිද්ධ වුණේ අත්ත වශයෙන්?
3: මේක තමයි මම ඉස්සෙල්ලා ඔවුන් ඉදිරිපත් කරන්න ගිය දේ කියන්න ඕනේනේ. එතකොට මේ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා මම මැයි මාසේ 27 වෙනිදා මහේස්ත්‍රාත්තුමාට මෝසමක් මගින් ඉල්ලීමක් කරා මැදියා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 260 වගන්තිය යටතේ අතෘප්තියටපත් පාර්ශවයක් ලෙස මේ කරුණු දැක්වීම මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලලා. ඒදී මහේස්ත්‍රාත්තුමාට කියා සිටියා මෝසමංගලගේ විශේෂ අවස්ථාවක් ගැනීමට අවශ්‍ය නැහැ. ඊළඟ නඩු දිනේදී එම කරුණු දැක්වීම සිදු කරන්න
4: කියනවා.
3: ඒ අනුව එම කරුණු දැක්වීම පසුගිය පළවෙනි දින මෙම නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී මම ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වෙලා මගේ ලිඛිත දේශනය අධිකරණය වෙත බාර දීමට සූදානම් වූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥයා දිලීප බීරිස් මහතා ඊට විරුද්ධත්වය පළ කරා.
4: ඒ කියන්නේ අපිට පැහැදිලි කරගන්න අවශ්‍යයි දැන් කිසියම් විදියකට ඔබ මෝසමක් මගින් ඉදිරිපත් කරන්න හදපු ඒ විරෝධතාවය මහේස්ත්‍රාත්තුමා කිව්වා විවෘත අධිකරණයේ පෙනී ඉඳලා ඉදිරිපත් කරන්න කියලා. නමුත් ඒ අවස්ථාවේදී ඔබ ඉදිරිපත් කරපු ඒ යෝජනාවලියට නැත්තම් ඔබ ඉදිරිපත් කරපු ඔබේ අයිතියට අදාළව දිලීප පීරිස් මහතාගෙන් පැහැදිලිව විරෝධයක් එල්ල වෙනවා.
3: ඔව් ඒක තමයි ඒ විරෝධතාවයේ මගේ ලිඛිත දේශනේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවය දිලීප පීරිස් මහත්තයා එල්ල කළා. ඒදී ඔහු පළමුවෙනිම ඔහු විරෝධතාවයේ දැක්වේ මම පාස්කු ප්‍රහාරයේ විඳිසේ තුවාල කරුවෙක්ගේ මරණයට පත්වෙච්ච කෙනෙකුට සම්බන්ධ විඳිසේ නොවන නිසා මෙම නඩුකරයේ නීතිපතිය මම පාර්ශව කරුවෙක් නොවන නිසා මට වෙන ඉදිරිපත් කිරීමක් කරන්න බැහැ කියලා.
4: ඒක තමයි දිලීප පීරිස් මහතාගේ පැත්තෙන් එල්ල වුණු අභියෝගය ඔබට. නැත්තම් ඔහුගේ ආගියුමන්ට්
3: එක. ඔව්. පළවෙනි අභියෝගය. මම ඒකට පිළිතුරු ලබා දුන්නා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 208 වගන්තියේ කොහෙවත් තැනක විඳිතේ පිළිබඳව සඳහන් කරලා නැහැ. එහි සඳහන් කළේ තියෙන්නේ නීති කෘත්‍යයේදී අතෘප්තියට පත්වන පාර්ශවය කියලා. ඒ නිසා පාස්තු ප්‍රහාරයේ තුවාලකාරයේ මරණයට පත්වෙච්ච විඳිතේ ක්‍රීම අවශ්‍යතාවයක් නැති බව නීතිමය වශයෙන් පෙන්වා දීමක් සිදු කරා. ඒදී ඊළඟ විරෝධතාවය විදිහට ඔහු ඉදිරිපත් කරේ එහෙමනම් එවැනි විරෝධතාවක් දැක්විය යුතු නීතිඥයෙක් මාර්ගයෙන් මම නීතිඥයෙක් නොවන නිසා එවැනි විරෝධතාවයක් දක්වන්න බැරි කියන මතය ඔහු ගෙනා. ඒදී මම පෙන්වා දුන්නා අභියාචන අධිකරණයේ නඩු තීන්දුව ගෙනහැර දක්වමින් නීතිඥයෙක් වශයෙන් පමණක් නෙමෙයි අධිකරණ ඉදිරියේ කරුණු දැක්වීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම තිබෙනවා. ඒ පුරවැසියන්ට තිබෙන අයිතිය තමයි අපි නීතිඥයින්ට පවරලා තියෙන්නේ. ඒ නිසා පුරවැසියන්ගේ අයිතිය පිළිබඳ අභියාචන අධිකරණයේ නඩු තීන්දුව ගෙනහැර දක්වමින් මම අධිකරණයට පෙන්වා දුන්නා මා වෙනුවෙන් නීතිඥය පෙනී සිටීමකින් තොරව මගේ අයිතිය මා විසින්ම පාවිච්චි කරමින් එම ලිඛිත දේශනාවල අධිකරණයට ඉදිරිපත් කිරීමට මම අවසර ඉල්ලා සිටියා. මේ අවස්ථාවේදී දිලීප පීරිස් මහත්මයා ඉදිරිපත් කර සියලු නීති තර්කයන් මම ඉතාමත්ම තර්කානුකූල නීතියානුකූලව නඩු තීන්දුව ගෙනහැර දක්වමින් විදේ ලීමේදී ඔහු ඉතාමත්ම කලබලයට පත් වෙලා මම හිතන්නේ ඔහුගේ උක්තියට එල්ල වෙච්ච අභියෝගයක් විදිහට ඔහු ඒක පුද්ගලිකව අරගෙන ඔහුගේ අභිමානයේ පිළිබඳ ප්‍රශ්නයක් විදිහට අරගෙන ඔහු මගේ අභිමානයට පහර දීමට මගේ පතුවේ පළඳගෙන ඉඳපු මගේ අභිමානවත් ඒ විභූෂණ පදක්කම් වලට ඔහු අපහාස කරමින් ඔහු කියා සිටියා අර හමුදාවේ මේ හමුදාවේ කියාගෙන තාඩු කෑලි එල්ලගෙන මේ විදිහට නඩු කටයුතු වලට සම්බන්ධ වීම පිළිබඳව ඔහුගේ විරෝධතාවයක් දක්වන ආකාරයේ ප්‍රකාශයක් ඔහු කරා.
4: ඒ කියන්නේ ඔහු පැහැදිලිව ප්‍රකාශ කළා ඔබගේ වීර වික්‍රම විභූෂණ රණශූර මේ සියලු පදක්කම් වලට මේ තහඩු කෑලි එල්ලගෙන ආවයි කියන ප්‍රකාශය ඔහුගෙන් ඉතාව පැහැදිලිව චෝදනාවක් හැටියට ඉදිරිපත් වුණා. ඒකද ඔබ කියන්නේ?
3: එහෙනම් ඒක තමයි. මොකද ඔහු ඉතාමත්ම අපහාසාත්මක සාකච්ඡාවක් විදිහට ඔහු කිව්වේ අර හමුදාවේ මේ හමුදාවේ කියාගෙන තහඩු කෑලි එල්ලගෙන එනවා.
4: ඇත්තරම ශාන්ත මහත්මයා දැන් ඔබතුමා කලින් කිව්වා මේ ඔබතුමාගේ අභිමානයට කරලක් කරන්නයි එහෙම කරන්න කියලා. මම ඒක සලකන්නේ ඇත්තටම ඔබතුමාට විතරක් නෙමෙයි, දේශප්‍රේමී රට වෙනුවෙන් හිතන පතන රටේ ප්‍රගතිය නැත්නම් රටේ ත්‍රස්තවාදී යුද්ධයට දිවි හිමියෙන් තම දිවි පූජා කරලා වැඩ කරපු ඒ රණවිරුවන්ගේ සමස්ත අභිමානයට හානියක් සිදු වූ ආකාරයක් තමයි මට හැඟෙන්නේ.
2: සහ ඒ සියලු රණවිරුවන්ගේ ජීවිතවලට නිග්‍රහ කරපු ආකාරයක් තමයි අපිට මේක එළියෙන්ම බලද්දී හැඟෙන්නේ.
4: ඉතාම භෞතිකවාදීව මේ දිහා බලලා මේ පදක්කම් වල වීර වික්‍රම විභූෂණ රණශූර දේශපුත්‍ර කියන මේ පදක්කම් ඉතාම කිහිපයි මම හිතන්නේ ලංකාවේ මේ මේ මේ මේ බහුලව ලබා ගන්න පුළුවන් පදක්කම් නෙමෙයි. එහෙම නේද ශාන්ත මහත්මයා?
3: මේ දේව මහත්මයා, මේ ලංකාවේ පදක්කම් කියලා කිව්වම විභූෂණයන් තමයි පදක්කම් තිබෙනවා. පදක් විභූෂණයන් ප්‍රධාන විභූෂණයන් තුනක් තිබෙනවා. එයින් ප්‍රධානම විභූෂණය තමයි පරම වීර විභූෂණය. ඒක පරම වීර විභූෂණය පිළිබඳව කියන්නේ සුවකී ජීවිතයක ආත්ම ආරක්ෂාවද තිබියගේ උපද්‍රව ගැන නොතකා සිය සගයන්ගේ ජීවිත ආරක්ෂාව නොහ සිය බලකාය කාර්ය අරමුණු මුදුන්පත් කරවා ගැනීම සඳහා සක්‍රීය සේවා කාලය තුළදී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණ පාමින් වික්‍රමාන්විත වූද අභීත භාවය ප්‍රදර්ශනය කරන්නා වූද ක්‍රියාවන්නේ පෞද්ගලිකවම යෙදිනා වූද මේ නිින්මතු නිර්ණය කොට දැක්කෙන් රිදුලාසිවල සඳහන්ව නියමරණ කොන්දේසි අනුව යෝග්‍යයි යුද හමුදා නාවික හමුදාක ගුවන්නම් දාපති නිර්දේශ කරනු ලබන්නා වූද ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ නාවික සහ ගුවන්නම් දාවන්නේ ස්ථිර ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලු පුද්ගලයන්ට මෙම බලතලාව ප්‍රදානය කළ යුත්තේය. මේ තමයි ඉහළම විභූෂණය. මේ විභූෂණය ලබා ගන්න තමුන්ගේ ජීවිත පරිත්‍යාගය කර තිබෙන්න ඕනේ අන් අයගේ ජීවිත ගලවා ගැනීම සඳහා, සටනේ අරමුණු දිනා ගැනීම සඳහා. මේ පරම වීර විභූෂණය පළමුවෙන්ම පිදුනේ හසලක ගාමිණී රණවිරුවානන්ද. එතැන් පටන් මේ වෙනකොට පරම වීර විභූෂණය මේ අවුරුදු 30 යුද්ධේ කාලය තුනද මගේ මතකයේ ඇසීට 15 දෙනෙකුට පමණයි ප්‍රදානය කර තිබෙන්නේ. මේ තමයි ඉහළම විභූෂණය. ඒක ලබාගත් කෙනෙක් ජීවත්ව නැහැ. ඔවුන්ගේ ඥාතීන් තමයි මේ පරදනාව
4: පළඳින්නේ. මෙහෙම මෙහෙම කියද්දි අපිට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් විවෘත අධිකරණයකදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන නීතිඥවරයෙක් රජයේ වැටුප් ලබන්නේ, ජනතාවගේ බදු මුදලෙන් වැටුප් ලබන්නේ, එවන් ප්‍රකාශයක් කරනකොට ජයතිලක මහත්මයා අනෙක් නීතිඥවරුන්ගෙන් කිසිදු විරෝධතාවයක් එල්ලුන්නද, මහේස්ත්‍රාත්තුමාගෙන් විරෝධතාවයක් එල්ලුන්නද? මොකද්ද උසාවියේ ඒ අවස්ථාවේ තිබ්බ தත්ත්වය?
3: පැහැදිලිවම ඒ අවස්ථාවේ අධිකරණයේ සිටි ජනාධිපති නීතිඥ ශිරාන් මහතා

0: දැන් අතරවීරි කතාවක් මේ මේ මේ වීර වික්‍රම මගේ මගේ මගේ පළදරා අතර තියෙන වීර වික්‍රම විභූෂණය ජීවත් වෙලා ඉන්න රණවිරුවකට ලබා ගන්න පුළුවන් ඉහළම විභූෂණය වීර වික්‍රම විභූෂණය. ඒ විභූෂණය ආවට ගියාට දෙන්න බෑ. ඒ විභූෂණය ගැසට් කරලා ජනාධිපතිවරයාගේ අතිම්ම පැලන්දිය යුතුයි. වෙන කෙනෙකුට ඒක ලබා දෙන්න බෑ. ජනාධිපතිවරයා රාජ්‍ය උත්සවයක් පවත්වලා ජනාධිපතිවරයා අතිම්ම ඒ පළඳරාව විභූෂණය පළඳවන්න ඕනේ. එවන් එම පළඳවාගත්තු විභූෂණයක් මගේ පදක්කම් ගොඩේ තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා අතිම්ම පළඳවපු රණසුර පදක්කම මගේ පදක්කම් ගොඩේ තියෙනවා. ඒ වගේම යුද්ධයේදී තුවාල වුණාම ලෝකෙ පුරාම දෙන රණවිරුවන්ට දෙන පපල්හාට් එහෙම නැත්නම් අපේ රටේ අඳුනන දේශ පුත්‍ර පදක්කම ඒ මගේ පදක්කම් අතරේ තියෙනවා. මේවා කඩෙන් සල්ලි දීලා ගත්ත විභාග ලියලා කොපි කරලා විභාග ලියලා ගත්ත පදක්කම් නෙමෙයි. මේවා දාඩිය ලේ කඳුළු කැටි වෙච්ච කතාවන් තුලින් මතුවෙච්ච පදක්කම්. විශේෂයෙන්ම අපි මානසික හමුදාවක් මගේ ඉහළම සම්මානේ වීර වික්‍රම විභූෂණය මං මිනිමරුවට දීපු පදක්කමක් නෙමෙයි, අන් අයගේ ජීවිත ගලවා ගත්තට දීපු පදක්කමක් විභූෂණයක්. අදටත් ඒ විභූෂණයට නම්බුකාර වෙමින් වටිනාකමක් දෙමින් උතුරු නැගෙන ජනතාව අද හුස්ම ගන්නවා. අපේ රණවිරුවෝ ඒ උළුපු එළපු හුස්ම ඒ අභිමානය තමයි අපි පපුවේ පළඳගෙන ඉන්නේ. ඉතින් ඒ අභිමානය දැක්කන ඒ පදක්කම් පිළිබඳ වටිනාකමක් තේරු ගන්න බැරිව ඒව තහඩු කෑලි විදියට පේන මිනිස්සෙකුට සුනේ සැලේගේ වටිනාකම තේරුම් ගන්න බැරි වීම පුදුමයක් නෙමෙයි. ඒකයි මෙතන වෙලා තියෙන රටට වෙලා තියෙන අභාග්‍ය. ඒ අවනඩුව තමයි අද ලෝකයේ පුරාම විමසිල්ලෙන් බලා සිටින්නේ. අවාසනාවකට ජස්ටිතා දේවගණගේ දැස් බැඳලා තියෙන්නේ. ඔබ දන්නවා ජස්ටිතා දේවගණගේ දැස් බැඳලා එක අතර කටුවක් දීලා එක අතරට සරදියක් දීලා තියෙනවා. එතුමියගේ දැස් බැඳලා තියෙන නිසා මේ අවනඩු එතුමියට පේන්නේ. නමුත් ජනතාවගේ හඬ ඇහෙන්න එතුමියගේ කන් විවරයි. ඒ නිසා තමයි එතුමියට මේ ජනතාවගේ හඬ පෙන් ඉදිරිපත් කරන්න තමයි මම අධිකරණ භූමියේ නීතියානුකූල ක්‍රමවේදයට ගියේ. එහෙම නැතුව ලිප්ටන් වටරව් මේවත් අධිකරණයේ කටයුතු පිළිබඳව කතා කරලා අධිකරණයට අපහාස ඇතිවීමේ අනුකූල පුරවැසියෙක් විදියට විනයගරුක සොල්දාදුවෙක් විදියට රණවිරුවෙක් විදියට අපි විනයක් ඇතුව සිටින්නේ. එහෙම නැතුව අනීතික විදියට කටයුතු කරනවා නම් YouTube වල හරි කොහේ හරි මේ වගේ විවේචනය කර කර කතා කරන්න ඉබ්බා. නමුත් අධිකරණයේ යම් කිසි අගතියක් සිදෙන මොකද මේ මූලික නීති සිද්ධාන්තයක් තියෙනවා අධිකරණ කාර්යයක් තුලින් කිසිවෙකු අගතියටපත් නොවිය යුතුයි කියලා. ඒ සිද්ධාන්තය මත තමයි අධිකරණ පද්ධතිය තියෙන්නේ. එමනම් කාවහරි අගතියටපත් වෙනවා නම් උන්ට ඒක අධිකරණයට ගිහිල්ලා කරුණ දෙකීමට අවස්ථාව නීතියෙන් සලසලා තියෙනවා.
1: ඔව් දැන් මගේ අයිතිවාසිකම් දැන් මේ තත්ත්වය අපිට පැහැදිලි. දැන්
2: මේ තියෙන ප්‍රශ්න දේවා මට දැන් මෙතුමා කියන ආකාරයටම එතුමාට අධිකරණයට යන්න අයිතිය තියෙනවා. අනිවාර්ය සහ නීතිනුත් මේ අපි මම මේ නීතිය පිළිබඳව දන්නේ නැහැ. නමුත් මේ කියනතරතුරු අනුව නීතිනුත් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒක තහවුරු වෙනවා මහේස්ත්‍රාත්තුමත් එන නඩුවාරයට එන්නයි කියලා වාචිකව
1: පැවසීම. වාචිකව සහ ඒ අවස්ථාවේදී මෙතුමා විසින් මතු කරපු ආගියුමන්ට්ස් මහේස්ත්‍රාත්තුමා හුම් තන් දීලා තියෙනවා. කියන්නේ දිලීප පීරිස් මහතා එක්ක තමන්ගේ පැත්තේ කතාව කියන්නට මහේස්ත්‍රාත්තුරය අවස්ථාව ලබා දීලා තියෙනවා.
2: එතකොට දැන් ඒ සම්බන්ධයෙන් දැන් ඒ අවස්ථාවේදී මෙතුමා මතු කරන නීති තර්කවලට උත්තර දෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ.
1: අනිවාර්යයෙන්
2: ඒක සිදුවිය යුක්තක්නේ. දෙපාර්ශ්වයක් තියෙන ඕනම නඩුකරයක දෙපාර්ශ්වයටම සමාන.
1: සා ඒක තමයි සාමාන්‍යයෙන් ලෝකේ වාද විවාද කරගන්න
2: විදියට. ඒක සමාන. නමුත් මේ ඒ සහභා ඒ කිසියම් හෝ වාචික ප්‍රකාශයක් කරන්නට පැමිණි පුද්ගලයාගේ පළඳනාව. ඒක
1: රාජ්‍ය ගෞරව සහිතව ලබා දුන්නා වූ දේ.
2: මෙතුමාගේ තියෙන්නේ බොහොම නිර්භී තමන්ගේ නිර්භීතභාවය, තමන්ගේ කැපකිරීම, ඉහළම ගණයේ කරන ලද කැපකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ලබා දුන්නු සම්මාන. ඒ නොවේ වෙන කෙනෙක් වුණත් වෙන පළඳනාවක් වුණත් අවශ්‍ය කෙනෙක්ට ඒ පළඳනාව නීති විරෝධී නොවනවා නම් පළඳගෙන ඔහුට ඒ අධිකරණ භූමියේ පළඳගෙන නැයිතියක් තියෙනවනේ. ඒතකොට ඒක විවේචනය කරන්නේ කොහොමද රජයේ නිලධාරී?

0: ඒක ඒක පළඳවා පැනදීම සුදුසු නොවන්නේ නම් අධිකරණ භූමියට ඇතුල්වන්නට පෙර ඔහුට උපදෙස් දී ගලවා දමන්න කියලා.
1: අනිවාර්යෙන්ම
0: එවන් එවන් උපදෙස් ලබා දීමකුත් සිද්ධ වෙලා නැහැ. අපි දන්න ආකාරයට එහෙම නේද මහත්මයා?
2: පැහැදිලිවම මම මේ මහත්තයාත් අධිකරණයේ මීට පෙරත් මේ අධිකරණය වෙත ඉදිරිපත් වෙනවා. මම දැන් ඊළඟ ලබන 8 වෙනිදාත් නඩු කර 8ක් මේ මේ මේ මේ සිද්ධියා සම්බන්ධව ශානි අභිදේකර මේ රවි දෙදවිලත්න සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කණ්ඩායමකට විරුද්ධව දාලා තියෙන නඩු 8ක් ලබන 8 වෙනිදා මේ මේ මේ මහා මහේස්ත්‍රාත් අධිකරණයේ දිලීප බීරිස් මහත්මයා පවා සැකකරුවෙක් කරලා දාලා තියෙන නඩු කඩයුත්තක් ඊළඟ ලබන 8 වෙනිදාත් ක්‍රියාත්මක වෙනවා. ඊට පෙර ඒ නඩු කඩයුතු සම්බන්ධයෙන් මම අධිකරණයට දැනී සිටියත් ඔය විදිහට මගේ පදක්කන් කළකගෙන ඊ විතරක් නෙමෙයි මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ මූලික අධිවාසකම් නඩු 3ක් මා විසින් පුද්ගලිකව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සියලු අවස්ථාවලදී මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගෞරවනීය ඒ උතුම් විනිසකාරතුමන්ලා ඉදිරියේ දැනී සිටියත් මේ පදක්කන් සියල්ල බැලඳගෙන ඒ අවස්ථාවකදී කිසිම අවස්ථාවකදී අග්‍රවිනිශ්චයකාරතුමාතුළු කිසිම ඒ උතුමාණන් වහන්සේලා කිසිම කෙනෙක් මේ පිළිබඳව මට විරෝධතාවයක් දක්වලා නැහැ. ඒ මගේ අයිතිය ඕ එතුමන් පිළිගත්තා.
0: දැන්
2: මහත්මයා ඉතාමත්ම නරක විදියට මේ රණදුරුවන් පිළිබඳව ඔහුගේ කැකෑරෙන වෛරය අප්‍රසාදය පළ කිරීම සිද්ධ කරා. ඒකයි මෙතන උනේ. ඒත් කියන්න ඕනේ පැහැදිලිවම මෛත්‍රා උතුම් වූ මෛත්‍රාතුමා මේ හැබ පිළිබඳව මට මගේ අයිතිය මේ අතෘප්තියට පාර්ශවයක් විදිහට මට සබ්මිෂන් ඉදිරිපත් කිරීම තිබෙන අයිතිය පිළිබඳව නියෝගය ඊළඟ නඩු දිනයට ලබා දීමට තීරණය කරා. එහෙම නැතුව මාගේ අයිතිවාසිකම මෛත්‍රාතුමා
0: අපමණ කැප කිරීමක් කරපු තමන්ගේ ජීවිත තමන්ගේ පවුල් තමන්ගේ අනාගතය මේ සියල්ල කැප කරපු රණවිරුවන්ට කලා වූ මේ අපහාසය ගැන ඇයි නීතිඥ ප්‍රජාවත් එක්ක එකතු කරගෙන ඔබලා කිසියම් නඩු කටයුත්තකට බහින්නේ නැත්තේ? අන්නේකෙන් දැන් ඊළඟ ක්‍රියාමාර්ගය මොකද්ද? ඔව් අපිට කතා කරන්න පුළුවන්. අපිට මේ දැන් සමාජ මාධ්‍ය වල කතා කරන්න පුළුවන්. අපිට සභාගාරය වැනි වැඩසටහන් වල ඔබතුමාට ඉඩ විවර කළ දෙන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට අපිට අවසාන වශයෙන් අහන්න තියෙන්නේ මෙතනින් එහාට මොකද්ද ඔබතුමාලා මේට විරුද්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග? නැත්නම් මේක අද වෙනවා හෙට නැවතවරක් වෙයි.
3: විශේෂම අධිකරණ භූමියේ ඔය වැනි ප්‍රකාශයක් එනකොට රණවිරුවන්ට ඔය ප්‍රමාණයෙන් රජයේ නිලධාරීන්ම අධිකරණ භූමියේදී අපහාස කරන්නට යෙදෙනකොට ඒක බරපතල ප්‍රශ්නයක්.
0: අනිවාර්යයෙන්
2: ඉතින් මොනා කරන්නද? වැටත් ඉරත් ගොයම කානම් කාට කියන්නේ? ඒ අමාරුව කිව්වා වගේ අර කතාවක් කාලේ තියෙනවානේ, ගුරුවරයා හිටගෙන මුත්‍රා කරනකොට ගෝලයා දුවදුව කරනවා කියලා. මේ රටේ ජනාධිපතිවරයා රණවිරුවන්ව සොල්දාදුවෝ කියලා බාල්දු කරනකොට නීතිපතිතුමා නියෝජනය කරමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ රණවිරුවාගේ විභූෂණ පදක්කම් තාඩු කැලි කියලා පත් කරනකොට එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේ මේ මේ දේව් ඉතාමත්ම වාසනාවන්ත තත්ත්වයකට අද දවසේ රටපත් වෙලා තියෙනවා. මොඩේ කිව්වනම් කමන්නේ. මේ රටේ සෞඛ්‍ය ඇමති වෛද්‍යවරේ ඕ කියනවා මේ රටේ ගොවියන්ගේ මඩ හොදාගත්තාම රජකමට යන්න පුළුවන් මූල කලාවියේ ඉහළ කුලවතුන්ට විතරයි ගොවිතැන් කරන අඩුකුලේ වුණ මේකට අයිති වෙන්නේ නැහැ කියන. ඒ විදිහට ගොවියාව අද මේ උගත් ඇමතිවරු කියනවා ගොවියා රජකමට සුදුසු නැති අඩුකුලේ වුණ කියලා. තව ඇමතියෙක් කියනවා ගොවියා කියන්නේ කසි පුකාරයෝ කියලා. ඒ වගේ මේ රටේ ගොවියන්ටද රණවිරුවන්ටද හාමුදුරුවන්ටද මේ හැම පැත්තකටම පහර දාලා අපේ සભ્યත්වය අපේ අභිමානය සියල්ලම විනාශ කරලා දාලා දාගෙන යන තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මීදු හාමුදුරුවෝ වැඩිම මීන්තලේට මේ ආණ්ඩුව ඒක වෙනස් කළා. මීදු හාමුදුරුවෝ වඩම්මෝ ගත්ත සම්තිනි මලේට මම හිතන්නේ ෆ්ලයිට් ලොකේෂන් වෙනස් කරලා වෙන එයාපෝට් වලට ඩ්‍රෝන් එකක් භාව ගන්නවා වගේ මීදු අමුද්‍රංග ලෑන්තරෝ ගත්තා තන්තිරි මලේට. මෙවර රාජ්‍ය පොසන් උත්තරය පැත්වේ මීන් තලින් මේ ඔක්කොම කරන්න හේතුවක් තියෙනවා. මේ ඒට අනිද්දා අපේ මේ මේ මේ අභග්‍ර නායකතුමා ප්‍රංශ සංචාරයකට යන්න සූදානම් වෙනවා. ඒ ප්‍රංශයේ විශේෂ රටක්, ඔය සලිත් එක්ක බැඳිච්ච රටක්, ප්‍රංශයේ ඒ සාරාංගික ත්‍රස්තවාදීන්ව සුන්නත් දුවිලි කරලා දැම්මා. සාරාංගික කණ්ඩායම් වලට උන්ගේ සම්බන්ධතා ප්‍රංශයෙන් නැති කරලා දැම්මා. මේ සලේ ප්‍රංශයේ තානාපති කාර්යාලය වැඩ කරන කාලය තුලදී, ඒ වගේම එල්ටීටී සංගරාජයේ ඩයස්පෝරාවන් වලට තියෙන සියලු සම්බන්ධතා ඔවුන් විනාශ කරලා දැම්මා.
0: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණ ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවි යති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
1: සිරස්තල මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 දී යල් පැන ගොස් ඇතැයි හෙළිවෙයි. ඩොලර් මිලියන 2.5 යළි අය කර ගැනීමට නොහැකි වුවහොත් රාජ්‍ය මුදල් භාවිත කර ණය ගෙවනවා. මුදල් ලේකම් ගෙන් රාජ්‍යයේ මුදල් කාර්ක සභාවට ප්‍රකාශය. ඩෙංගු මරණ 47 දක්වා ඉහළ යද්දී රෝගීන් ගණන 67,000 පණි. ඩෙංගු මර්ධනයට ලැබෙන ජනතා සහයෝගය ඉතා අඩු බව සෞඛ්‍ය අංශ කියයි. මදුරුවන් ගෝවන ස්ථාන විනාශ නොකළ පිරිසකට අධිකරණයෙන් රුපියල් 121 දඩ. මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට විරුද්ධ වීමට අධිකරණ සේවා සංගමයේ පිරිසක් තීරණය කරයි. නීතිඥ සංගමයත් නැවතත් සිය අකමැත්ත පළ කරයි. වන්දනාගාර ගැටුමේදී මීගම්මුවේ රදවියන් නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ ඇතුළු පොළුමුකුරු 1000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනේ. මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි වලිනුත් නිලධාරීන්ට පහර දීලා. කටුනායකින් තුර්කියට ගුවන්ගත වූ මගී ගුවන් යානයක කුරුල්ලෙක් ගැටේ. යානය හදිසි ගොඩ බෑමක. නොවැම්බර් දෙසැම්බර් කාලවලදී මෙරටට එල්ලවන එල්නිනෝ බලපෑම උපරිම මට්ටමට ළඟා වෙතැයි කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.
4: මෙතෙක් ආපු එල්නිනෝ කිසිමෙකටත් වඩා වැඩි වැඩි ශක්තියකින් ලැබේ කියලා.
1: පැසිෆික් කලාපයේ කලබමින් භාවික කුණාටුව චීනය දෙසට. පිලිපීනයේ නායයාමකින් 15ක් මරුට. තායිවානය හා ජපානයටත් බලපෑම්.
5: This is Ada Derana Prime Time with Situmini Gunawira and Pasan De Silva. Live from Studio 24 in Colombo.
6: අයිබෝවන්, ඔබාදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීම් පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්.
7: මෙරට මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේදී යල් පැන ඇති බවත්, එහි හුවමාරු වූ ඊමේල් පණිවිඩ අනාරක්ෂිත තත්වයක පැවති බවත් පසුගියදා අනාවරණ වුණා.
6: ඒ මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී
7: ඊට එක් වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යාපෙරම් මහතා පැවසුවේ, අස්සහනගත වූ මුදල් යළි අය කර ගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිත කරමින් ණය වාරිකය ගෙවීමට සිදුවනු ඇති බවයි.
1: මෙරට මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය වාරිකයක් ලෙස ඔස්ට්‍රේලියානු සමාගමකට ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය පසුගිය සමයේ රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළා. මේ සමග විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරනු අතර ඒ අතර සිටි එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය කුලියාපිටියේ පිහිටි නිවසේදී සිය දිවි නසාගෙන මියගොස් තිබුණා. ඩොලර් මිලියන 2.5 මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ වූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවද වාර්තාවක් කැඳවනු ලැබුවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී දින කිහිපයක් පුරා පැවති මුදල් කාර්ක සභාවේ රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් එක් වුණා. පෞද්ගලික සහ සංවේදී තොරතුරු අන්තර්ගත බැවින් එම රැස්වීමේ සජීවි විකාශය පාර්ලිමේන්තුවේ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය නොකරනවත් එම රැස්වීමවල සංස්කරණය කළ දර්ශන ඊයේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.
8: දැන් මේ ඊමේල් සර්වර් එකක් ගැන කතා කරනවා. ඊමේල් එක හැක් වෙච්ච කතාවකුත් දැන් මෙතන පේනවා. මේ සර්ට් එක ඉන්නවනේ. ඕගොල්ලෝ මොනවද කරේ? මේ ඊමේල් සර්වර් එක ඇක්ටිව්ද?
9: ඊමේල් සර්වර් එක මම දන්නේ පරණ ඊමේල් සර්වර් එකක් තියෙන 2016 විතර ගත්ත එකක්.
8: ඒකේ end of life එක කවද්ද?
9: Microsoft Exchange 2019 තමයි end of life තියෙන්නේ.
8: එද 2009 end of life තියෙන ඊමේල් සර්වර් එකක් කොහොමද 2026 පාවිච්චි කරේ?
9: ඒක පාවිච්චි කරන්න පුළුවන් අප්ඩේට්ස් එන්නේ
8: නැහැ. ඒ කියන්නේ Microsoftද මේක?
9: Microsoft.
8: එතකොට ඒක මේක සර්විස් කරන්නේ නැහැ Microsoft.
9: නැහැ.
8: ඒ කියන්නේ මේ ඔක්කොම confidential information ගියේ end of life වෙච්ච email server එකද?
9: ඔව්.
8: annual audit එකක් කරලා නැද්ද?
9: නැහැ, annual audit එකක් කරලත් නැහැ.
8: ඕන කෙනෙක්ට මේක අස්සේ ring ගන්න පුළුවන්. ඕගොල්ලෝ මොනවද කරේ? නිදාගෙන හිටියද?
9: නැහැ, සභාපතිතුමනි අපි රාජ්‍ය ආයතනවල guidelines දීලා තියෙනවා. ඒ වගේම අපි security assessments කරනවා. උදාහරණයක් විදිහට ජාතික සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අපි treasury එකට advice කරලා තියෙනවා
10: 2019 exit වෙන systems එහෙම ඇතින එකෙක් කාලවල. එතකොට ඕගොල්ලෝ report එකක් දෙනවද අමාත්‍යාංශයට මේක ඕගොල්ලෝ වෙනස් කරගත යුතුයි මෙන්න මේ risks තියෙනවා කියලා. මුදල් අමාත්‍යාංශයට දීලා තියෙනවද 2019 ඉඳලා 25 වෙනකල් continuous feedback එකක්.
9: ඔව් අපි වරින් වර reports දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි 2024 දෙසැම්බර් මාසයේදී security assessment එකක් කරලා තියෙනවා.
10: මේ අවුරුද්දට එන්න එපා මං අහන්නේ 2019 20 21 22 කොහොම අවුරුදු 5ක් දීලා තියෙන්න ඕනේ warning report.
9: අපේ cabinet මණ්ඩලය විසින් අනුමත කරපු baseline security standards introduce කරලා තියෙන 2023 එතකොට 2023 ඉඳන් තමයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ.
8: එතකොට 23 ඉඳලා මේවා කිව්වා. එතකොට මිස්ටර් සෙක්‍රටරි did you know that you are running a outdated and unmaintained email server
11: subsequent to this event only.
8: ඔබට දැනන් හිටියේ නෑ. තුමාට දැනගන්න කියලා හේතුවක් එහෙම විශේෂ හේතුවක් නැහැ නේද? තුමා කොහොමද ඒක දන්නේ? How the chief information officer finance ministry එකේ
11: IT department එකක් තියෙනවා ඒ
8: සම්බන්ධ. ඒකේ කවුරු හරි ඉන්නවද අද මෙතන?
11: අද කැඳවල නෑ ස්කර් ස්වභාවිතු.
8: ඒ කියන්නේ යල් පැන ගියපු කිසිම විදියකට සර්විස් නොකරන පැච් එකක්වත් ගහන්න බැරි ඊමේල් සර්වර් එක තමයි මේ සියලු කමියුනිකේෂන් සිද්ධ වුනේ කියන එක. හරිද?
9: එහෙම හරි.
8: හරි. ඕකේ. එතකොට එළියේ ඉන්න කෙනෙක්ට දැනගන්න පුළුවන්ද මේ end of life වෙච්ච සිස්ටම් එකක් කියලා මේ පාවිච්චි වෙන්නේ?
9: ඒක දැනගන්න පුළුවන්.
8: මේ ඔක්කොම බිලියන් ගණන් සල්ලි ගෙවනවා. ඊමේල් වලින් මේවා කරන්නේ. අපිට දැනගන්න කැමතියි ඔයගොල්ලෝ ඇයි මෙහෙම මෙච්චර ඇලර්ට් කරලා තියෙද්දි මොකක්වත් කරේ නැත්තේ ඇයි?
11: IT head නෙමෙයි ගස් සභාපතිතුමනි එතුමාට වෙන වැඩකට හදිසි වැඩකට යන්න වෙලා තිබුණා.
8: රාජ්‍ය
11: මුදල් තමයි සඳහා පාවිච්චි කරන්න
8: වෙන්නේ. කවුද වාග් කියන්න ඕනේ කියන එක කියන්න පුළුවන්ද හරියටම?
11: බෑ කියන්න බෑ.
8: හරිම අවුල් සහගත ප්‍රශ්නයක් තියෙනවා මත. මෙහෙම රජයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සමා වෙන මේ මගේ මතය. ඒතර ප්‍රොසීඩියර් එකක් පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මේ ආයතනය විතර නෙමෙයි හැම ආයතනෙම. මෙච්චර සයිබර් ක්‍රයිම් තියෙන අවස්ථාවක නිකම්ම නිකන් සර්ට් එකක් කියලා දෙකක් තියෙනවා නම් ඒකට රජයේ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකුත් ඉන්නවා නම් ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ කියන ඒවා සත පහකට ගණන් ගන්න නැත්නම් මොකද්ද සර්ට් එක වහලා දාන්නේ? අපිට ආරංචි වෙච්ච විදියට කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ජනවාරි මාසෙ මෙහෙම දෙයක් නොවැම්බර් මාසෙ වුණා කියලා. ඇයි ඒ? මීට වඩා කෝඩිනේෂන් එක අත්‍යවශ්‍ය වෙනවා.
6: මෙරට උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට අධිකරණ සේවා සංගමේ සමාජිකින් පිරිසක් අද සිය විරෝධය පළ කර තිබෙනවා. එම සංගමේ කැඳවා තිබූ මහසභා රැස්වීමේදී. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදත් සියකමැත්ත පළ කළා.
1: මෙරට උපරිමාධිකරණ වෙන අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුළු මිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ මෙම අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින මිනිසුරුවන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බවත් මෙම අරමුණ සඳහා පමණක්ම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව රජයේ අභිප්‍රායන් මහජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවයි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථානුකූල භාවය මෙන් විශේෂ දේශනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද පැවති අතර එහිදීද මේ පිළිබඳ සාකච්ඡාවට ගැනුණා.
12: The Bar Association of Sri Lanka acts on principle, not on favoritism, not on friends and connections, but purely on principle, and certainly not to do with politics. And this is not the first time we have come out in objection to various proposals and decisions. Governments come and go, leaders come and go, personalities come and go, but the principles, the constitution and the interest of the state does not change like that. And we will say what we have to say as much as we can, as loud as we can, and I'm hopeful that decision makers would take due and proper cognizance of the legal profession when we stand in one voice saying this is not something that you must do at this juncture.
1: එවන් පසුබිමක වත්මන් රාජ්‍ය උපරිමාධිකරණ මිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් සිය සංගමේ සමාජිකයින්ගේ මතය විමසීම සඳහා මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමේ විධායක කමිටුව පසුගිය සතියේ රැස්වීමක් පවත්වා තිබූ අතර එහිදී සමාජිකයින් මෙම සිද්ධිය පිළිබඳ මත දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය අවසන් තීරණයකට එළඹීම සඳහා මහා සභා රැස්වීමක් කැඳවන බව අධිකරණ සේවා සංගමේ ලේකම් අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා නිවේදනය කර තිබුණා. නමුත් එවන් රැස්වීමක් කැඳවීම නීත්‍යානුකූල නොවන හේයින් තමන් එම සංගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමේ විසින් කැඳ වූ මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වුණා. සභාපතිවරයා වෙනුවට උපසභාපතිවරයෙකුගේ මෙහෙවීමෙන් පාත්තෝ ඇති එම රැස්වීම පැය 4කට ආසන්න කාලයක් පැවති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. එහිදී අද දින රැස්වීමට සහභාගී වූ සමාජික මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවන් 65 දෙනාම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට වූ යෝජනාවට විරුද්ධ වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. මෙරට අධිකරණ ධූරාවලියේ පහළ අධිකරණ ලෙස සැලකෙන සියලුම දිසා හා මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් 200කට අධික සංඛ්‍යාවක් අධිකරණ සේවා සංගමේ සමාජිකත්වයේ දරන බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.
13: අද විනිශ්චකාරෝ නැගිහිටියා. නැගිලා කිව්වා මේකට විරුද්ධව අපි අධිකරණ සේවා සංගමේ රැස්වීම කැඳවන්න ඕන. සභාපති හිටියා. කොටුව මැජිස්ට්‍රේට් එයා කිව්වා බෑ. එයා පෙරලගෙන තීන්දුව ගත්තා. ලේකම්වරයා සහ විධායක සභාව. තීන්දුව අරගෙන අද රැස්වීම තියන්න. ඒ නිසා ඊයේ එයාට ඉල්ලා අස්වෙන්න වුණා. මොකද එයා විනිශ්චකාරවරු බව කිසි දවසක නැගිහිටින්නේ නැති කණ්ඩායම් නැගිටිනවා. මොකටද? නීතියේ ආධිපත්‍ය සහ නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන්.
14: විධායකයේ බලය ප්‍රසාරණය කරමින් අධිකරණයටත් බලපෑම් කරනවා. ඒක තමයි ඉතාමත්ම භයංකාර දේ. අධිකරණයට එල්ල කරන ඍජු බලපෑම. අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂයක් හැටියට අපි මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම සටන් වදිනවා.
7: ඩෙංගු ව්‍යසනය දැඩි අවදානම්කාරී ලෙස තීව්‍ර වී ඇතත් එය වර්ධනය සඳහා ජනතාවගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අඩු බව සෞඛ්‍ය අංශ පවසනවා.
6: ඔවුන් පෙන්වා දෙන්නේ දූමායනයෙන් පමණක් ඩෙංගු මර්ධනය කළ නොහැකි අතර ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
1: ඩෙංගු ව්‍යාප්තියේ තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,143 වන අතර දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවද 1000 ඉක්මවනවා. මේ අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා අද ඉහළ ගියා. ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර මහරගම ඩිපෝ පරිසරයේ පරීක්ෂා කිරීම අද සිදු කෙරුණේ ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේද සහභාගිත්වයෙන්. මෙම පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් තිබීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහරගම ඩිපෝවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළා. මේ අතර මහනුවර නගරයේ ඩෙංගු අධි අවදානම් කලාප හතක් සහිත කලාප 20ක ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ ක්‍රියාත්මක කරුණේ මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය මගින්. ඒ යටතේ මහනුවර දළදා මාලිගා පරිශ්‍රය ඇතුළු නගරය ආශ්‍රිතව දූමායනය කිරීමද සිදු කළා.
15: ජනතාවගෙන් කියන්න කනගාටුයි, කිසිම සහයෝගයක් නැහැ. ප්‍රසිද්ධ ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන වැඩි කරමින් ඔවුන් අපේ ජීවිතවලට අනතුරක් කරනවා. අනවශ්‍ය තැන්වල අනවශ්‍ය දේවල් දැනීමෙන් අනියම් මිනිවි මැරුමකට දායක වෙනවා.
1: ඩෙංගු නිසා වසා දැමුණු මොරටුව විශ්වවිද්‍යාලය අවට පරිසර පිරිසිදු නොකළ නිවැසියන්ට හා ආයතන හිමිකරුවන්ට එරෙහිව අද නීතිමය පියවර ගැනුණා.
16: මදුරුව මේ හරියට මේ වත්ත සුද්ධ කර ගන්න ඕනේ. මේක ලෙවල් එක හදා ගන්න ඕනේ.
17: ලෙවල් එක හදලා තියෙන්නේ.
16: මේ හදලා නම් බහින්න පෑනේ. පෑව නෑ නම රැඳිලා ඉතිකට. නියම මේක නම් ඇති හැබැයි. මේ පොඩි තැන් වල තමයි අම්මා මේ වගේ මදුරු කීට එන්නේ. මේ වත්ත සුද්ධ කර ගන්න ඕනේ.
1: සීග්‍ර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්ධන මෙහෙයුම් අදත් සිදු කෙරුණා.
16: හැම ස්ටෙප් එකේ පින්නේ. අපිට කොච්චර මග ඇරුණත් මදුරුවන්ට මග ඇරෙන්නේ නැහැ. ඒක නිසා බලන බැලිල්ල බලන්න ඕන සූක්ෂමව.
17: ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ.
18: ඔක්කොම සුද්ධ කරන්න වැඩක් නැහැ නේ. ගිරිහට්ටි එක තාම කෑවනම් මෙල කරලා දැම්මම ඉවරයි නේ. ඔය පිටලම දාන්න වැඩක් නැහැ. ඉඩම පුදුමහතර වීරි කතාවක්. ඉඩම ඔයාගේ දෙපැත්ත බෙදලා තියෙන මේක අපේ නෙවෙයි ඇයි මේ? මේ ගහ දැන් ගන්නවද?
19: අනිදන් අපි පටන් ගන්නවා. මේ සීලුම හිසිලන් එකක්වත් කියන්න නම් එපා. දැන් මේක මෙහෙම ගැහුවට ගලවන්න බෑ. මේ ආපු සීලු වීදන් ටිකේ සභාවට ගේවලා තමයි මේ ඉඩම නැවත අත්පත් කරගන්න වෙන්නේ.
20: තට්ටු තුනේ නිවසක තුන්වෙනි මහලේ. මේ නිවසිය දන්නේ නැහැ මේ වගේ තැනක මෙච්චර ජල ප්‍රමාණයක් තියෙනවා.
21: හතර තිනේ කියන්නේ පළවෙනි අවස්ථාවේ ඉඳන් තිවෙනි අවස්ථාව දක්වා මදුරු කීටයන් මෙතන ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ තමන්ගේ නිවස ඇතුළේ මේ වගේ වතුරේ රැඳෙන ස්ථානවල මදුරු කීටයන් බෝ වෙනවා.
22: ඒක බදාදු උසාවි තියෙනවා. මෙතන පන්තියකුත් කරනවා වටකෙලින් ළමයිත් වෙනවා.
1: මේ අතර මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකළ පිරිසට එරෙහිව මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැනවු නඩුවලදී සැකකරුවන්ට රුපියල් ලක්ෂ 21ක දඩ නියම කර තිබෙනවා.
23: ඩෙංගු බෝ කරපු ස්ථාන වෙනුවෙන් දිනකට පැනවු වැඩිම දඩ මුදල ලක්ෂ 21ක මුදලක් අද දින ගරු මහේශ්‍රාත් අධිකරණයේ දඩ වශයෙන් නියම කළා. ඉතින් ඔබගේ පරිශ්‍රයත් පිරිසිදුව තබා ගන්න. එහෙම නැති වුනොත් ඔබටත් දඩ මුදලක් ගෙවීමට සිදු වෙයි.
6: ලබන නොවැම්බර් දෙසැම්බර් වැනි කාලවලදී මෙරටට එල්ලවන එල් නිනෝ බලපෑම උපරිම මට්ටමට ළඟා වෙතයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
7: එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙවර එල් නිනෝව ලෝක ඉතිහාසයේ ප්‍රබලතම එල් නිනෝව වීමේ වැඩි හැකියාවක්ද පවතින බවයි.
6: මේ අතර අධික උණුසුම හේතුවෙන් මේ වසර තුළ ජර්මනියේ පුද්ගලයින් 5120ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
1: ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල් නිනෝ සංසිද්ධිය පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති අතර එය මේ වන විට දුර්වල මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් 2026 වසරේ නොවැම්බර් සිට 2027 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමට 63% අවස්ථාවක් පවතින බව ඔවුන් පවසනවා. මේ වන විටත් මධ්‍යම ඇමරිකාව, කැරිබියන්, උතුරු සහ දකුණු ඇමරිකාව මෙන්ම දකුණු ආසියාව ඇතුළු කලාපවලටද එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වී ඇති බවයි ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙන්නේ. එබෙන්ම යුරෝපා කලාපයටද එල් නිනෝ තත්ත්වයෙන් මිදීමට නොහැකි වී ඇති අතර වසරේ මෙදක්වා කාලය තුළ ජර්මනියෙන් වාර්තාවන තාප තරංග ආශ්‍රිත මරණ සංඛ්‍යාව 5120ක්. ඉන් 4270ක්ම වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් බවයි ජර්මානු මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ. මීට අමතරව අධික උණුසුම හේතුවෙන් ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, යුක්රේනය, ක්‍රොයේෂියාව ඇතුළු රටවල් රැසක ලැබුගිනි තත්ත්වයන් හටගෙන ඇති අතර ස්පාඤ්ඤයේ ඇති වූ ලැබුගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. 1950 පනහේ සිට 2025 දක්වා කාලවකවානුව තුළ වාර්තා වූ එල්ඩිනෝ තත්ත්වයන් සැලකීමේදී නිගමන කිහිපයකට එළඹිය හැකි. එනම් ජූලි සහ අගෝස්තු මාසවලදී විශේෂයෙන් වියලි කලාපීය ප්‍රදේශවල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාවක් ඇතිවීම, ඔක්තෝබර් මාසයෙන් පසුව සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීම ඇතුළු කරුණු දක්විය හැකි. මෙම පසුබිම හමුවේ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ජූලි සහ අගෝස්තු මාසවල ජල සම්පත් කළමනාකරණයට සුදුසු පියවර ගැනීම, ඔක්තෝබර් මාසයෙන් පසුව අපේක්ෂිත වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංගොතුර හා නායම් වැනි අවදානම් තත්ත්වයන් සඳහා පෙර සූදානම් වීම, මෙම පුරෝකථන කෘෂිකර්ම, ජල කළමනාකරණය, පශු සම්පත්, සෞඛ්‍ය, බලශක්ති සහ දේශගුණික වෙනස්කම් වලට සංවේදී අංශ සඳහා වැදගත් වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙතෙක් ඇති වූ සියලු එල්නිනෝ වලට වඩා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් මේ අවස්ථාවේදී ඇතිවන බවයි.
0: ලංකාව ගත්තොත් එහෙම මේක බලපානවා අවුරුද්දක් දක්වා වගේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් මේ ජූලි මාසයේ අග කොටසත් ඒ වගේම ලබන අගෝස්තු මාසයත් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒත් අපි කිව්වට සමහර තැනකට මිලිමීටර් 200 240 250 වගේ වහිනවා සාමාන්‍ය වැස්සේදී. නමුත් මේ අවස්ථාවේදී ඒකත් අඩු වෙලා අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මේ ජූලි මාසෙත් අග කොටසේ අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන්. සැප්තැම්බර් මාසයේ මුල කොටසෙත් අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඉක්මනින් මේක වර්ධනය වෙනවා කියලා. වර්ධනය වෙලා මෙතෙක් ආපු එල්නිනෝ කිසිම එකකටත් වඩා වැඩි ශක්තියකින් ලැබෙයි කියලා.
1: මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා අමාත්‍යාංශ, විවිධ ආයතන සහ මහජනතාව ඇතුළු පාර්ශ්වවලට මාර්ගෝපදේශ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
2: ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දැනට තියෙනවා. විශේෂයෙන්ම විදුලි බලය බලශක්තිය පැත්තෙන් ගත්තොතින් දැනට ලොකු ගැටලුවක් නැහැ. 50%කට ටිකක් වැඩි වෙන ප්‍රමාණයේ ජල ප්‍රමාණයක් තියෙනවා. ඉක්මනින්ම තවදුරටත් මේ ගැන සැලකිලිමත් වෙලා අමාත්‍යාංශවලට සායිකෙක් ආයතනවලට පමණක් නෙවෙයි ජනතාවගේ පැත්තෙනුත් ගත යුතු පියවර මොනවද කියන සම්බන්ධයෙන් මාර්ගෝපදේශන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊළඟ මහා කන්නය අපි අදහස් කරගෙන ඉන්නවා ටිකක් කලින් පටන් ගන්න පුළුවන්ද කියන එක අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා.
6: මීගම්බුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රඳවියන් නිලධාරීන්ට පහර දීමට යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. ඒ අතර පොලු මුගුරු දහසකට අධික ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
7: එමෙන්ම එම රැඳවියන් බන්ධනාගාර මුළු තැන්ගේ තිබූ පොල් ගෙඩිද රැගෙන විත් ඒවායින්ද නිලධාරීන්ට පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
1: මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් එහි නිලධාරීන් 8 දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර බන්ධනාගාරය තුළ සිදු කළ පරීක්ෂාවේදී පොලු මුගුරු දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක්ද එහිදී සොයාගෙන තිබෙනවා. ගැටුම අතරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළු තැන්ගේ කඩා තියුණු ආයුධ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි පොල්ගෙඩිද රැගෙන ආ රැඳවියන් නිලධාරීන්ට ඒවායින්ද පහර දී ඇති බවද වාර්තා වනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියන් මාරු කිරීමත් සමග ඒවායේද ඉඩ තවදුරටත් අවම වීම මත ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි සඳහන්. එලෙස වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන්ට ඒවායේ සිටින සෙසු රැඳවියන් පහර දී ඇති බවද වාර්තා වනවා. මේ අතර බීගම්මුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සරෙන් ගමගේ උපාලි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කඹුරු පිටිය හොරපාවිට පිරිවෙන් ආදාහන මළුවේදී සිදු කළා. මේ අතර මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඔවුන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 5 බැගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා. ඉදිරියේදී එම පවුල් වෙත වන්දි මුදලක්ද ලබා දීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කුරුවිට බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලවරයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝවක් මේ වෙන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.
3: මගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම දැක්කා මේ වෙච්ච සිද්ධියට 66ක් පරිගන්න කාලේ හරි කියලා. ඔව් පරිගන්න කාලේ හරි. හැබැයි අපිට අමුදින් පරිගන්න දෙයක් නැහැ. රටේ මද්ද්‍රව්‍ය ව්‍යසනය කියන එක මේ කාටවත් යහපත් බලපාන දෙයක් නෙමෙයිනි. ඒකට ඒගොල්ලෝ ඔය දාන සෙල්ලම් වලින් බහුතරයක් තියෙන්නේ අපේ අතලොස්සක් ඉන්නවනේ මේගොල්ලන්ට උදව් කරන. දැන් එහෙම අයට ඇතුළට බඩු ඇදලා උදව් කරන්න අයිතියක් නැහැ. දැන් අපිට අහක බලන් ඉන්න අයිතියකුත් නැහැ. නැත්නම් නැතිච්ච ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ. දැන් ඔය කියන දන්නේ නැහැ මේ සිවිල්ලාවේ මේගොල්ලෝ මේ බන්ධනාගාරය කියලා දන්නේ නැහැ. අරවන් වලට ඒවා බයිලා. මුන්දරම දන්නවා අපි කවුද කියලා. දැන දැන ගෙව්වේ මේ ටිකේ මිට් එකත් එක තියෙන එකම තරහ ඇතුළට ආනන්ද වෙනත් නැති කරන් මේ මිනිස්සු මැදිහත් වුණ එක විතරයි. මේ මිනිස්සුන්ගේ වටිනාකම් ගැන මම කියන්න බෑ. දෙපාර්තමේන්තුවට නැති උනේ කියා ගන්න බැරි වටිනා ජීවිත ටිකක් නැති උනේ.
4: සමහර නිලධාරීන් කෝටි ගණන් වලට ඔෆර්ස් එද්දී ඒව දිහා හැක්පත් කරලා බලපු නැති මිනිස්සු. හැබැයි ඔයාලා බලන්න ඔය ඒගොල්ලන්ගේ මේ මංගල්‍ය අවස්ථාවන් වල ඒගොල්ලන්ගේ ගෙවල් පෙන්නනකොට පොඩ්ඩක් බලන්න ඒ ගෙවල් පිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ දැන් කාලේ හරි ඔය බඩුව දින සෙට් එකේම ඉන්නවනේ. ඒක නිකන් අරින්න බෑ. මේ කරපු කැපකිරීම නම් අපිට යවන්න දෙන්න බෑ. මුන් වලින් නැගිලා අපිට මේනා එදිනවා. අපි මේක නිකම්ම නිකන් අවතක් කරලා දැම්මු.
7: මේගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම්කාරී තත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ට මියයාමට සිදු වුණේ බන්ධනාගාර සඳහා නිසි නායකත්වයක් නොමැතිවීම තුළ බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා පවසනවා. ඒ පිළිබඳ ඇතුළු මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වය පිළිබඳ මහජන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්
5: අසරණ බන්ධනාගාර නිලධාරීන් මේ යන්නේම බන්ධනාගාරය කියන එකට නිසි නායකත්වයක් නොතිබුණු නිසා. නිසි නායකත්වයක් තියෙන විදිහක් නැහැ. ඒ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අස්කරපු අවස්ථාවේදී ඊට පිටිපස්සෙන් හිටියා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන්නෙක්. ඔවුන් දෙදෙනත් මේ තනතුර ප්‍රතික්ෂේප කරා. ඇයි ඒ කලින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අස්කරන්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක් තුළ ඔහු නොකරපු වරදකට අනවශ්‍ය පීඩනයක් ඔහු මත පටලවල ඔහුව රිමාන්ඩ් ගත කරලා. ඉතින් ඒක තමයි මේකේ යථාර්ථය. මේක හැමෝටම අදාළයි, හැම ශේෂ්ත්‍රයටම අදාළයි. මේක තමයි අරාජිකත්වය කියලා කියන්නේ, රාජ්‍ය කඩාගෙන වැටීම.
9: අධිකරණ අමාත්‍යවරයාට මේ විශ්වාස භංගයක් ගියාද?
10: සමස්ත විපක්ෂය මං හිතන්නේ මේ ගමුවේ ඇතුළත තියෙන දේ සම්බන්ධයෙන් කටයුතු ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ එතුමත් මේ සම්බන්ධයෙන් කම්පා වෙලා තියෙනවා. මේ විවාදය තුළ හෙළිදරව් වෙවි මොකද්ද කරලා තියෙන්නේ කියන එක කොහොම මට පේන්නේ පෙර සූදානමකින් මේක වෙලා නැති දෙයක්. මීට වැඩිය නායකත්වයක් දීලා කටයුතු කරන්න මෙවැනි දෙයක් මග නවත්තන්න තිබ්බයි කියන එක තමයි විශ්වාසය.
24: සමතේකට පත් වුණු ගැටුමක් නැවත ඇවිලිලා අපේ රටේ කීර්තිමත් රාජ්‍ය සේවකයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වෙන්න පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක අපි හොයන්න ඕන. මෙතන විශ්වාසය, ජනතා විශ්වාසය බිඳ හෙළපු කිසිදු වගකීම් විරහිත ක්‍රියාවලියක් වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ගේන විශ්වාස භංගේ එකපයින් අපිට පරාජය කරන්න පුළුවන්.
25: හර්ෂණ නානායක්කාර මහත්මයාව මේකෙන් ඉවත් කරන්න නැතුව මේ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න බෑ. මම හරි පළවෙනි දවසේ සිදුවීමෙන් පස්සේ එතුමා ගත්ත ක්‍රියාමාර්ග මොකද්ද? එතුමා නිවැරදි ක්‍රියාමාර්ග ගත්තා නම් දෙවෙනි දවසේ සිදුවීම 100%ක් වළක්ව ගන්න තිබුණා. දෙවෙනි දවසේ සිදුවීම වෙන්න ඉඩහැරියේ පළවෙනි දවසේ සිදුණු මැදිහත් වීම බිඳුව වුණු නිසා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේකේ 100%ක්ම ඇමතිවරයා වගකිය යුතුයි.
24: මීට ඉස්සෙල්ලා බන්ධනාගාර සිදුවීම් ගණනාවක් වුණා. කවුරු හරි ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කිව්වද නෑ මේක අපේ අමාත්‍යංශයේ කටයුත්තක්, ආයතන කටයුත්තක්, මේ වක්කීම බාර ගන්නවා කියලා. එහෙම කියලා නෑ. හැබැයි අපි ජනතාවාදී ආණ්ඩුවක් ලෙස, ඇමතිතුමත් අපි ආණ්ඩුවක් ලෙස මේ වෙච්ච සිදුවීම පිළිබඳ අපිට කම්පනයක් සහිත වක්කීමක් තියෙනවා. එතකොට ඒක ඊට පස්සේ කිව්වට පස්සේ කියනවා දැන් ඉල්ලාසෙන්න ඕනේද නැද්ද කියලා. ඉතින් ඒක තීන්දුව කරන්න ඕනේ ජනතාව. එහෙම නැතුව විපක්ෂයට දෙයක් නැගිට්ටට පස්සේ මොනවා හරි හිතුනහම ඉල්ලාසෙන කියන එක නෙමෙයි.
6: ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා.
26: 灾害发生时，了解如何应对，有助于保障自身安全。这就是 OSALERT 的提示音，澳大利亚全新的应急信息预警系统。在地方及国家级灾害发生时， OSALERT 向兼容的移动设备发送几乎及时的预警信息。作为全国推广计划的一部分，我们将于2026年7月27日星期一下午2点左右向您的移动设备发送一条测试预警信息。OSALERT 祝您及时获取重要信息，请访问 osalert.gov.au， 由澳大利亚政府与堪培拉授权。
27: 2OOO's station sponsor.
28: Keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program, broadcasting in Mandarin.
29: 欢迎收听 FM 九十八点五新南威尔士州多元文化广播电台 Radio 两千华语节目。
30: 河蟹桥社这个理念我觉得非常的棒，说出了我们很多华人的心声，其实也代表了我们很多华人的心声。大家好，我是米兰，我是阳光国际集团的董事长，澳大利亚中药慈善基金会会长，澳大利亚陕西同乡会会长，同时呢也是国家级米氏内科流派传承人。来澳洲已经很多年了，十几年前我当时是读研究生来到了澳大利亚墨尔本， 当时在摩纳什大学读的是媒体，在摩纳什学媒体毕业以后，发现一个问题啊，就是这边的华人对中药的文化了解的其实并不是非常的深入，并且呢，中药文化在海外传播的过程当中出现了很多很难攻克的壁垒。那这方面呢，我觉得我作为这个中华儿女也有义务也有责任和担当，将这个中药文化传播到海外，同时呢我又是家族传承人，这个米氏内科流派，所以我觉得我应该去做一件有意义的事情吧，就支持这个中药向海外传播。于是呢我就在悉尼成立了澳大利亚中药慈善基金会，主要呢就是在当地各个华人社区每个月进行一些义诊，帮助一些孤寡老人呀，贫困的家庭啊，用中药去帮他们看病啊。还有就是我们也研发了自己的一些中药材经方吧，相当于是还有我们跟这个华为也合作，即将研发出中药智能 AI 大模型，还有望闻问切，有脉诊，有舌诊啊，这些都有。主要是一个文化壁垒，主要是中西方这个文化的差别。咱们中药呢，在方剂配伍上面讲君臣佐使的，这些对于老外来说，他完全是不了解的，完全不懂，还有望闻问切。那我们要从把中药文化从玄学到转化成科学的过程，让这个西方人他完全的去了解，这个中药文化的博大精深，其实是非常非常难的。还有就是这个语言方面的问题，因为我们中药这些方剂啊，以及中药文化都来自于一些中国传统文化，古文啊这些啊相关的传统文化。那么你把它 translate 翻译成英文的时候，它就不是非常的精准。那在这种情况之下呢，外国人理解起来难度就更加大了。当时我的专业学的是媒体嘛，我本科是媒体，研究生其实也是媒体嘛，在蒙纳士大学读的。那为了这个传播中药文化，我觉得我必须要懂中药，否则你怎么去作为一个很好的传播者呢？
8: 当然。
30: 于是呢，我又读了这个，又重新从基础又读了这个医学的本科，又读了硕士，等于我是
8: 这么给自己下难度吗？
30: 实在是对，那因为非常 hard， 因为医学它中药文化传播它门槛其实相对比较高的，你如果对中药没有一个系统的了解和认知的话，你很难进行一个传播。但是呢，这个对我来说有很大的好处，让我充分了解中药在西方国家目前的一个发展现状，以及了解了这个中药特殊的这个英文单词。这个对于我后期传播中药文化来说，起到了一个非常大的促进作用。我觉得我最满意的一次是去年我们澳大利亚中药慈善基金会承办的第22届世界中药大会。这个应该是我们国家就中国来说最高端的中药出海的大会了，来自于24个国家的1000余名的代表齐聚悉尼，大家这个探讨中药文化的发展。当时我们国家的这个张伯礼院士也带队过来了，还有咱们国家中管局的领导，都非常支持这个中药文化的发展，他们也都不远万里飞来了悉尼，支持这个中国传统文化。同时还有澳大利亚当地的中药管理局局长林奇恩局长，他也参与了，包括我们的王毅总领事，还有新西兰的前总理，以及这个澳大利亚药监局 TGA 相关领导和负责人都参与了这次第22届世界中药大会。我觉得这次世界中药大会在悉尼举办，得到了这个 BCNI 就是悉尼旅游局以及悉尼会议局还有新州政府的大力支持，在当地影响还是非常大的。我觉得应该是近20年来最大的一次会议了。因为当时我们承办这个大会，我们为了在当地能够起到一个非常好的影响和宣传作用，整个悉尼的国际机场的广告屏被我们全包下来了。
8: 哇，这么厉害！
30: 全部，对，全部就是所有的广告屏全部都是中药大会的广告。对，所以对当地来说，舆论方面啊，方方面面的影响都是蛮大的。对中药文化进一步在澳大利亚的这个传播起到了一个非常积极的作用。我十几年前来到澳大利亚之后读了研究生，毕业以后我就成立了这个澳大利亚阳光国际集团。 后来当时的主要业务呢，主要是做这个地产的销售和开发，是以房地产起家的。
8: 嗯，
30: 但我们这个集团现在目前是同时有三大板块，一个是医疗，一个是媒体，一个是地产。成立了这个阳光国际集团以后，为了当时习主席倡导中药出海，我们为了积极响应习主席的号召，阳光国际旗下控股的两家公司美丽澳洲和阳光国际投资集团分别成立于2019年和2020年，主要用于这个研发中药这个小分子提纯的这个科技。后来呢，我们在2021年与此同时在迪拜又成立了分公司，是做主要还是做地产，这个从等于就是房地产从南半球扩展至了中东。再后来在2023年的时候，我们在美国成立了这个 AM， 就是中药研发中心。这些年的创业过程当中，我觉得咱们华人在海外生存特别的不容易，我呢所以说就想着积极能够投身这些社团组织，能够为当地的华人做一些贡献，发挥一些余热。陕西人这个秉承了这个勤人的特点，其实还是非常勤奋的，他们真的是在方方面面都很努力，很能吃苦。但是有一些早些的移民呢，可能对语言方面是比较困难的，那英文不是特别好的情况之下融入主流社会确实是有一定的难度，但是我看到他们还是就是非常不懈的努力和拼搏。陕西同乡会成立于2000年，到现在已经有26年了，整个澳大利亚加起来应该有2000多名会员了，来自于布里斯班、墨尔本、悉尼、这个珀斯。我们主要是就是基本上逢年过节的时候举行一些老乡聚会。最具代表性的是每年中国农历新年的春晚，我当任会长期间为大家举办在 Park Hyatt， 就是凯悦，就是在那个 Circle K 那边，还有就是这个 Sofitel Wentworth 办的这个两场陕西具有陕西特色的春节联欢晚会，同时也请了当时70多家媒体吧同时报道，也有我们陕西重量级的这个明星参与，比如说燕妮儿、孙浩、王大治，他们都有参与，并且不能当时燕妮还在拍电视剧，王大治也在拍，
8: 是
30: 他们不能到现场的情况下，他们也第一时间发来了祝福。对，都很支持我们这个陕西同乡会在澳大利亚的各项活动。因为我们在办各项活动的时候，比如春晚啊这些，我们就会邀请一些社团一起来参与，比如说上海同乡会、东北同乡会、还有贵州同乡会、北京同乡会，还有北京商会，一起来参与到庆祝春晚的活动当中。因为我觉得虽然我们来自于不同的城市，但是我们都属于炎黄子孙，大家在海外漂泊在海外都很不容易，都很思念家乡，所以在中国的传统节日，我觉得大家应该聚在一起共叙乡情。和谐桥社这个理念我觉得非常的棒，说出了我们很多华人的心声，其实也代表了我们很多华人的心声。那因为把所有的社团嘛都团结在一起，那就是一个我们就是一个中国的在海外中国人一个大家庭，大家这个互帮互助，我觉得非常温暖。让我们这些漂泊海外的感觉到非常孤单的这些
8: 海外
30: 游子，对，有了一个温暖的家庭，给有一种呵护吧，给予我们，对，精神上也有一种支持。先从澳大利亚中药慈善基金会说起，我觉得它呢，将来的发展方向，我希望能够更多的多做慈善事业。多传播中药文化，为咱们澳洲当地的这些华人华侨以及对中医感兴趣的西人，为他们多做贡献。比如说每个月都去做义诊，在一些华人社区，比如说 Bowood、Ashfield 的这些华人社区多做一些义诊，帮助这些老人啊，包括贫困家庭这样子。另外呢，我们也希望通过一些高科技，比如说我们跟华为合作的即将上市这个 AI 面诊仪，来辅助治疗，对于当地的华人吧有一个比较好的体验，对于现在的中药 AI， 让他们不仅仅局限于中医是一个传统的医学，而是他能跟现代的科技结合。陕西同乡会这一块呢，觉得大家就是多多组织活动，多多联络， 比如说端午节呀、中秋节呀，具有中国传统文化的这节日，大家能够多多的举办一些活动，并且能够多请一些其他的社团一起加入能把同时把陕西同乡会越做越大，然后让陕西老乡呢也能感觉到啊，我在海外，我在悉尼有家乡的感觉。
11: 其实在遇到重大问题呢，我们都是团结的，一心的，但是每一个会的背景不同，来的人也不同，我们觉得是说求同存异，跟国外国家一样，社团和社团一样的，但是遇到重大问题的，反歧视问题的，关于我们华人的少数民族的利益问题的，多元文化问题的，那我觉得大家都很齐心的，这个不可否认的。首先感谢我们 Radio 2000，今天非常荣幸能够接受大家的采访，互相了解。我是澳大利亚东莞同乡会公益堂的现任会长，也是我们澳大利亚东莞总商会的会长，同时呢，我也是呢我们世界管商联合会，我们有2800个会员的全世界澳大利亚分会的 OK 分会的会长。我还有一个比较做公益事业的一个会，就是我们澳大利亚社区资源慈善基金会，我是主席，就这几个目前比较重任在身的，这会的会长负责人。东莞人在澳大利亚已经来了超过200年了 ，OK， 他们从淘金、从务农、卖猪仔的或者坐船过来的，都超过200年了，在我们的历史记录中，就算你市政府的一本历史书里面。关于我们悉尼的这个历史也有它两三页的字在介绍我们公益堂的。我们其实呢1850年就成立了，因为在1847年的时候呢，有一个叫李惠济的，是我们当时在悉尼市政府才查到的，他是我们公益堂的财政秘书，也是唯一的会讲英文的中国人。他是从英国移民来澳大利亚的，因为他是当时为我们协调所有的我们在这里的广东老社团跟主流社会的白人社会的一种矛盾啊、问题解决啊，做协调人，做一个桥梁的作用，所以呢是非常有德光望重的所以他去世的时候差不多超过5000人，在书里面有这样描写。那我们东莞同乡会呢，在这里我们这个物业，我们这里呢有两个物业，这些物业呢都是我们自己同乡乡亲1916年自己建的。同乡会成立的初衷还是因为他们都是没有居留权的嘛，是吗？而且来的都是男性，有一批呢到了 Melbourne 台湾境以后呢，下来悉尼的很多都是务农的，他们都在 Goulburn 啊，都在 Newcastle 啊，Woiwo 呀，这些地方务农的，种什么？种香蕉啊，种马铃薯啊，种椰菜啊，这些来种完就运到来唐人街这里做批发买卖。怎么说呢，听到老一辈的人说起那个年代，他们都是很苦的，OK， 受歧视的，
12: 是。
11: 所以同乡会成立就是为了这些人来到悉尼呢有个地方居一居脚，有床位免费给他们住一住然后他们有时还会在里玩玩牌啊，打打麻将啊，聚聚乡情啊，这样。我们这个地方到1980年代呢，还是有乡亲来到住在这里的。那当时呢，我们造这个东西呢，也是大家很多人捐钱出来的，很多乡亲捐出来，捐出来不够，然后呢，就借他们的钱。但是如果有一天他们要回乡呢，都有借条，我们的借条都有在这里的都有借条的，用毛笔字写的借条，非常的很正规的中国式的借条，很传统的。那借条写到说，如果他回乡了，我们就优先呢还这笔钱给他。除了互相照顾之外呢，我们有一样最重要的，在那个年代呢，受尽歧视的年代，所有人来到，他们如果呢在这里去世了 ，OK， 他们都希望能够落叶归根，都希望能够自己的骨头啊，能够送回家。那时候还不流行呢骨灰的嘛。我们是怎么做呢？我们是免费，每5年一次，就帮我们所有乡亲 我们有个叫做广善堂，是1875年成立的。我们那块地现在空在那里的，很大的。很多人不知道这段历史，我也带到中央电视台去看过那段地。我们那里设立的一个很漂亮的一个碑，叫广善堂，成立那里是树立在1875年。那里呢是所有乡亲，广东的乡亲来到，他们去世了，我们就站在那里。大概呢是3年以后吧，他的尸身腐烂了，我们就有免费帮着他捡了骨头出来，然后用酒精洗干净，用布袋包好，然后用船帮他运回去东莞，然后交给他们的亲人，叫做落叶归根了。
12: 是，
11: 所以跟现在又不同，是吗？所以那时候你看到现在那块墓地，在广善堂那墓地很大的，我们一直在争取呢，将这块墓地，广善堂的墓地呢，围起来，变成了我们将来叫中国的移民这个中国花园这样，纪念园
12: 是
11: 纪念园。我们希望跟政府呢，那这块地政府也很好，帮我们保管很好，帮我们剪草啊这样。所以我们5个广东老社团超过100年的，都希望能够跟政府谈，正在讨论之中。然后到去年吧，去年呢我们还有一段非常宝贵的历史，就是我们香港的东华善院，东华善院是香港最大的慈善机构的，他们也成立了超过100多年。去年他们在博物馆里面呢找到一些书信出来，是关于1937年，因为日本侵略中国，那时候呢我们有46副的骨头，这些遗骨要送回去东莞。由于日本侵略中国，1937年呢我们没办法送到香港，以后呢没办法送到东莞去，然后就我们当时的香港的同乡的会长和这里的会长写了一书信，他要求希望他们能够帮我们保留这46具遗骨，放到他们的义庄去，就是殡仪馆了，帮我们保管好，然后呢帮我们，因为他们当时有特别通道可以帮我们送回家乡。所以去年呢东华善院看到这段历史，我们就邀请他过来，他们带了大概是40个学生来访问我们，了解我们的历史。然后董事局呢10个董事也过来这里，也是非常大型的，我觉得这段历史挺宝贵的。72年之前，其实到1994年，我们同乡会都没有在政府注册的，在政府有我们的记录 ，OK 啊，我们也有交税，但是呢，我们没有注册，所以到了1994年呢，我们就开始正规化，然后呢，同乡会也上轨道，大家都已经不是叫落叶要归根东莞了，家乡了，很多人都在这里。落叶归根在悉尼了，就不同了。你知道94年到现在这几十年，我们祖籍国也非常强大了，华人在这里也在多元文化的政策支持下也非常平等了，有投票权是吗？
12: 是，
11: 有些是永久居民，有些是公民的都入籍了，所以受到非常平等的对待。同乡会的角色就变了，是变了，是一种联谊的作用，甚至是牵线搭桥，希望中澳关系在经贸文化方面多点交流，促进两国友谊。我们到了呢2007年又不同了，我们注册就变得不是在非吹顶了，我们当时是个社团，94年到2027年，到了2027年的时候，2028年的时候呢，我们因为我们的财产呢超过了200万，所以呢我们变得是又要注册到asset 了，那就真的是注册成公司，就有限公司，变得是有限公司。
12: 是，
11: 所以目前我们会员大概也是有900多人，我来的时候就有1200人，现在很多年纪大的走了走，所以呢我们可以说有点青黄不接了，我非常担心这件事的。所以为什么我要花几十万来装修这个会所，希望能够现代化的 LED 卡拉 OK dance floor， 希望我们的后代，我们来的也差不多7代人了，很多 ABC 他们都不会讲中文的，但是又想他们，你看我这个狮子是刚刚我们东莞市政府捐给我们的狮头狮子，就来庆祝我们这个 会所重新要50多年没装修，
12: 落成，
11: 希望能够有个狮子队啊、龙舟队给我们这些在这里出生的后代呢，能够做个青年组。
12: 嗯，
11: 所以这几年我们都每年都办一个东莞的叫做寻根团。
12: 嗯，
11: 希望年轻一代可以认祖归宗，知道自己是祖籍国在中国，家乡在东莞。
12: 嗯，
11: 我觉得这个效果是非常好的。我们这样说回去吧，你看我们1937年日本侵略中国的时候，我们的叶挺将军就派了蒋光鼎，他当时是司长级的，来我们这里募捐，来唐人街募捐抗日的资金。
12: 嗯，
11: 那时候你看我们所有的同乡会大概有6个会在这里都有记录的， OK， 相应记录的捐了多少钱抗日的。那时候我们你看那时候的同乡会华人都很团结的，我们当时就捐了很多钱，我们东莞的是捐应该是最多那个，捐了大概500英镑。500英镑是什么概念呢？是当时现在的3个物业的价钱哦，也是大家捐出来的。所以你知道当时全世界海外华侨，为什么说我们国父尊说的是海外华侨是救国之母，就是这个原因。你看马来西亚，为什么说我们国父尊说的是海外华侨是救国之母，就是这个原因。你看马来西亚、新加坡是吗？